ඔජිගින් සිත්තු මේමත් අගේ නතරං මෙමතාගේ ඥා බරූය 101.3 FM YFM මගුලයි සජාලයි.